බඩට කටට වතුර නැතුව ඉන වටරෙදි කඩක් නැතුව අතන මෙතන හන්දි ගාන කඩේ පිලේ අගුවේ පාරේ ඇවිද ඇවිද ගිය ගිය තැනුම් අහපු කුටි තකාපු කාලේ දෙම් මතක නැත් අනේ කොලේ මත්.

0: මෙතරින් එතරට වසන්තයේ පෑ දේදුන්නක් දක්ෂිණ භාරතීය සංගීත සම්ප්‍රදාය සමග සංවාදයකි.
1: A process which began 35 years ago is reversed. The South Indian influence on Sinhala film music is challenged by a Sri Lankan who conducts a South Indian orchestra. A rainbow appears, spanning the two eras.

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්න.

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින්. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම් මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ.

0: පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට. බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින.
1: පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට. බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින.
2: ඒ ලක්මුරක්වත් නෑ වගා කළේ මම. අනේ එපා මට ලැජ්ජයි නටල වදින කොට.
0: ආසේ ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියේ ඉන්නවලු නොදැක වඳිනවලු.
2: ඉන්නේ නටනවලු වෙන පදට නටනවලු නටල වඳිනවලු බව හිත පටනව.